0: milta dakkam fasaya gote miyoti fahipay app bilta kan ara jumla adadu fahipay app transfer kolla denga mahuriha bilta ka fasa dakka nimmalamvi phone feng gas adi media net bilakas dekkene reload rasters nuni data pickwes negenege mi hama digital wallet dene mas debavaru bilnu dekkigen lariya vinuye nengigen uleka nujene huriya digital payment ka fahipay ma fahi
1: මේ ප්‍රෝග්‍රෑම් ගමි ගෙනස්තිනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උෂායි කොෆවා අබ්දෝ ෆාරුක් හසන් ලියුවා ෆවා ස්වර්ගවන්තවරි දිහබේ කලුන් මේ ෆොතුකවාදියොන්ත හුෂාල ඇදිනි රුගියා වාෆිරා
2: දිවෙහි නායකු නොදිය එක මෙගාහර්ට්ස්

මුනිියවස් විදවාදම නොදිහ එකෙන් මෙගහටස් දිවෙහි FMම ටියුන් කොඳම්.

ඉතා හිෆාගෙන් නුකුමෙන් එයින් එවෙස් එච්චකෑගෙන් එඹුරි නෑ මීහා ෆියවයි. මුස්ලිම් අහුන්නේ මිදුවස්තකී දුනියෙන් අන්න එම්මෙ හෙයෝ දුවස්තක වුමගේ සබබෙක්කමුගා එල්මු වරීම් බයාන් කොරවනී එම්මෙ මතිවරි හෙයෝ අමුලුත මි දුවස්තහුගා ජමාවාති. නමාදායි රෝදයයි සදකාතයි හජ්ජුගෙ මතිවරි අලුකම් මිදුවස්තහුගා ජමාවාති. එහෙන්කමුන් මිදුවස්තහුගෙ බේනුන් හෙයගොතුගා හෙෆුමට්ටකා හෙයෝ අමලු කුරුම අවස්වේ. මුස්ලිම් අහුන්නේ එම්ම ෆුරතමකමක තෙදුවරි ඉඛලාස්තරි තෞබාකුන් තෞබාවේ මිදුවස්ත ෆෂා තෞබාවා අලුන් දෙකෙ මෑන් අල්ලාහ් ලෝබි වඩගන්නවා. අදි තෞබාවුමකි එම්මෙ ගිනෑන් කීරිත ඛුර්ආනුගා ගවාලබ්බෑෆෑවා එක්කන්ත මෑන් අල්ලාහ් වහී කුරවවාෆාවේ. වතූබූ ඉලල්ලාහි වතූබූ ඉලල්ලාහි ජමීඅන් අයියුහල් මුඅ්මිනූන් ලඅල්ලකුම් තුෆ්ලිහූන්. මානයි ඒ මුඅ්මිනුන්නේ තබාමිහුන් එම්මෙන් අල්ලාහ තෞබා වාශ ඒ තබාමිහුන් දින්නවා නසීබු ලිබු මට්ටකේ. මිදුවස්තවුගා කුරවෙන් ඔයි එම්මෙ හේයු අමල් තවුග තෙරේගා රෝදෙහිෆුන් හිමිනේ. ખાસකුන් හජ්ජ මහුගේ නුවවන දුවහුගේ රෝදෑගේ දරුමයායි සවාබුගේ මතිවරිකන් බොඩු. රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ හදීස් බස්ෆුලුගා වණී ඒ දුවහුගේ රෝදේකි වේත් වෙදිය අහරයි අන්නාන් අහරුගේ ෆාෆත ෆුස්සවාන්නේ රෝදේකමුගා. මං අල්ලාහ් ගර්දකුන්නේ මිදුවස්තවගා කුරවේනේ හේ අමෝතවගේ තෙරේගා තක්බීරායි තස්බීහකියා මං අල්ලාහ්ගේ මතින් හඳුමකුරුන් හිමිනේ. එහෙනි කීරිත ඛුර්ආනුගා මිදුවස්ත සිෆකුරවවා වණී zikrukon ule duwastakegge gotuga man allah wahi kurawwa fawe wadhkurullaha fi ayyamin ma'dudat manai adadu kandeligen wa duwastakegga ebahi ayyamut tashrigatin duwahu allah hadumako takbirukiya uleshe මිදුවස්තවුග තස්බීහයයි තහලීලයි තහ්මීදයි තක්බීරුකියා උළුමි රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සුන්නතුන් සාබිතුවා මතිවරි අලුකමේ. හජ්ජ මහුගේ ෆුරතම දුවහුම් ෆෙෂිගෙන් අයාමු තශ්‍රීවුගේ ෆහු දුවහු ඉරොස්සුමා හමය දිරි උලේ ගෙතකුගයියායි මගුතකුගයියායි බාජාර් මතීගා අඩුහරුකො තක්බීරුකියා උළුමි සුන්නතේ. අබ්දුල්ලාහ් බුන් උමර් අදි අබු හුරේරා රදියල්ලාහු අන්හුම් ಹಜ್ ಮಹುಗೆ ಫುರತಮ ದಿಹ ದುವಹು ಬಾಜಾರ ನುಕುಮ ವಡಾಗೆ ತಕ್ಬೀರ್ ವಿದಾಳುವ ಕಮುಗಾವೆ. ಅದೇದ ಬೇಕಲುಂಗೆ ಫಹೈಪುಳು ಮೀಸ್ತಕುಂ ತಕ್ಬೀರು ಕಿಯಾ ಕಮುಗಾ ವಾರಿದು ವೆಫಾವೆ. ಅದಿ ಹಜ್ ಮಹುಗೆ ನುವವನ ದುವಹುಗೆ ಫತಿಸ್ ನಮಾದು ಫೆಶಿಗೆ ಅಯ್ಯಾಮು ತಶ್ರೀವುಗೆ ಫಹು ದುವಹುಗೆ ಅಸ್ರು ನಮಾದುಗೆ ನಿಯಲ ಫರುದು ಕುಮ್ಮೆ ನಮಾದ ಕಫಹು ತಕ್ಬೀರು ಕಿಯುಂ ಸುನ್ನವ್ಯಗೆಂ ವೆ. ಮುಸ್ಲಿಂ ಅಹುನ್ನೇವ್ ಹೇಕಮು ಫುರಿಗೆಂವಾ ಮಿದುವಸ್ತಹುಗೆ ಬೇನು ಹೇಗುತುಗಾ ಹಿಫುಮಟ್ಟಕಾ ಮಿದುವಸ್ತಕುಗಾ ಗಿನಗಿನೆಂ ಸದಕಾಯ್ ಕುರುಮಕೀವೆಸ್ ಮತಿಬೆರಿವೆಗೆಂವಾ ಅಳುಕಮೆ. ಮ್ಯಾಂಗ್ ಅಲ್ಲಾಹುಗೆ ಮಗುಗಾ ಹೇದ ಕುರುಮಗೆ ಮತಿಬೆರಿಕೆಂ ಬಯಾಂ ಕುರವ್ವಾ ಮ್ಯಾಂಗ್ ಅಲ್ಲಾಹ್ ವಹಿ ಕುರವ್ವಾ ಫಾವೆ. ಮಥಲು ಲದೀನ ಯುನ್ಫಿಕೂನ ಅಮ್ವಾಲಹುಂ ಫಿ ಸಬೀಲಿಲ್ಲಾಹಿ ಕಮಥಲಿ ಹಬ್ಬ كمثل حبة أنبتت سبع سنابل في كل سنبلة مئة حبة والله يضاعف لمن يشاء والله واسع عليم. معني الله جم مجوجا أورين جم مدا هيد كرا ميهم جم مثالي كم كرا غنجا ستيك أمهن هاي كرا غنوج مثال كم كرا غنجا ستيك أمهن هاي كرا غن أفدا أشج مثال. الله إرادة كوروا ميهكا ثواب غينا غنا كوروا ادي الله تنوس منت مولا دين وديكم با رسكلاغ. مسلم اخنيب اضحيا كتلمكي بس مدوس ور كورما سروغا كنالو با فوا هي عمل غد وگم با سنته اضحيا غتوغا كتلويني غيري بكري جمل فدا نعم صوفي گباوت توگترين باوته عيد نمادك فهم فشيغن ايام التشريق فهو دوه ير اسجو ما هم ميكموغ وغتو تنوس وگم وي لوبوتي اخنيب ايفس شكن گتوغا ميدوستكوغا كوروينه ام هيو عملكي حجگ متوري الكن ادا كورن اسلام كموغ ركن كموغ تريگا هيمنه فس ونا ركن فريهم كورن مان الله وحي كوروا فاوي
وأتم الحج والعمرة لله ماناي تبامهم الله تكا حجاي عمراج ألوكم فرهم ين أدا كراش أدي نبي صلى الله عليه وسلم حديث كربا فاوي العمرة إلى العمرة كفارة لما بينهما والحج المبرور ليس له جزاء إلا الجنة ماناي umrah kurumaki eng umrah ing aneng umrah ya demedu kurave fa fatuge kaffara ikkamugave adi mabrur hajjge jaza ikkamuga suwaruge fiyawa nuve muslim khunne isba bayan kurabun kankamuge itura nimativeri duwastuge beenun furihe magutuga hifumattaka farzu namataka farwatirumai rawatibu sunnataka rakkatirumai kirat qur'an kiyawuma قرآن مد وسنا فكر كرما جنا جناين ماين الله حضرتك دعاء النبوما رأي ألوكم كرم فدكان كما خاص سمالكن دي هيوكان كموجا شاملوه إكان كموجا دميتبه أقول قولي هذا وأستغفر الله العظيم الجليل لي ولكم ولجميع المؤمنين والمسلمين من كل ذنب فاستغفروه إنه هو الغفور الرحيم

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: කොම්ම හප්තාගවිස් හෝම දෝහගරේ අගඩි පනවෑ. අමයකනි නෝදිහයකෙන් මෙග හට් දිවහි එම
1: ඒ.

0: දැන් එන්දෙරමි බොඩුබෙරන් හාසබේ බොඩුබෙර ගුරුප් මේ කියණී වෙස්ත ලවචේන්නේ ගන්නේරකෝ එකම බොඩුබෙරගේ වෙස් අසර වෙස් නුයින් හොරේ මේ කිහිනෙන් අස මිගොත මි උෆෙද්දන් තමි උෆද්දනි
1: එයි අස්ත බොඩුබෙරගේ තුන තපාත කොල්ලන් දෝ මියුසික් එක තගා කඩක බොඩුබෙර කිස් එමේ බොඩොන් එකම බලාප
2: දුරියා කාලටට කුදින් තේ මදෝ ලව කියා කුදින් අවමෙ තිබෙන්නේ
1: දෝ උරියා කාලෙ චෙස් නිර්වේත උරියා වත්තරේ
2: ඒ හැමයකනේ එන්නෝ ඔන්නානේ බොඩුබෙරන්නෝ නාලු අලවන බොඩුබෙර ගෲප් එක ඔන්නා නම සාකාපි කන්තත්ත කුරනස් තාණ්ඩි ජෙහෝ මාපති ඒ කන්තත්ත ස්කෝරාඩ දෝ හැමයකතාව මියුසික් ස්කෝල යන තකුද ඒකත්
0: එහෙම එන්දෙර බොඩුබෙර ගෲප් කීය සම ඉතුරු ලවතවස් අන්නා නෙමි බොඩුබෙර ගෲප් කෙ
1: ආ දා අන්නා නම හුන්නාන මිහාර සමා මිල්ලරාගේ ලවතවස් මෙලදා

දැන් මේ බලාලේ අනිත් ඩ්‍රාමා ජන්ජීරෙන් ගේ මිහාර් ෆස් එපිසෝඩ් දක්කාෆා වයර් මේ ඩ්‍රාමා මි දක්කනී කොම්මේ හෆ්තෑකු බුද අදි බුරාසේ දුවහු මේ ඩ්‍රාමාගේ වාහක බිනා කොෆවණී පාකිස්තාන්ගේ ෆරුබදමති හිසාබෙගේ නුෆූසු ගද අයිලායිගේ වාහකේ මේ ඩ්‍රාමාගේ මෑගන් කැරෙක්ටර්කී බියා මි බෑමිකුලෙනි සජල් අලි එනකී අමිල්ල මසකතුන් කුඩ කෙෆෙන් හිnga වරුගත මිසාජෙගේ අංහෙන් කුජෙන් එනකී දිරුම්ගේ තෙරය මුදස්සිරු මි බෑමිකුලෙනි අමීර් ගිලානි මි කැරෙක්ටර් අන්න හිසාබුන් මි වාහකයාගේ ෆෝරි ගදවෙකින් දෙ මි ඩ්‍රාමායි ෆාහකොල්ලවේ අනෙක් කැරෙක්ටර්කී ෂේර්දිල්ගේ බෑමිකුලෙනි මෂූර් අහසන්හාන් මි ඩ්‍රාමාගේ මිකුලෙනි මි ඩ්‍රාමාගේ මි දක්කා මෑගණු ආයිලාගේ පොඩු බේබෙගේ බෑ මේ ආයිලා ගොරි මෑ ෆිරිහෙන් මිහාගේ රෝල් ආයිලාගේ තෙරේගොන්න සියාසී කුලිවරුතකා මොදල්ගේ මසල්තවගේ තෙරෙන් ලෝබීගේ හාදිසාතකේ ෆෙනිගෙන්දා මි ඩ්‍රාමා කුරියද්දා ගොයි බලන් එම්මෙම් මිතිබි පොඩු ඉන්තිසාරේගා මි ඩ්‍රාමායෙන් අරුවනකම්දා අනෙක්කමකී මි ඩ්‍රාමාගේ දක්වෑදේ මන්සර්තා ෆරන් හික්කෑම් රාජ්‍යයේ තිබෙගේ මි දෙ ඩ්‍රාමාස් බලාලන් එම්මෙ ෆසේහවාණි YouTubeුන් YouTubeක ඒ හෆ්තෑගේ එපිසෝඩ්තන් වරන් අවහන් අප්ලෝඩ් කුරමුන්දේ. අද දෙන් වෙබ්බෑ දියුම්ගේ කුරින් අනිකාවෙස් රීත් ලවෙන් අඩුහල්මා.

0: උඩුතකායි බිමායි එතන්තාංගා වාහා තකිච්චෙක්ගේ මිලකු වෙරිකම් වනී අල්ලාහ්ෂ අදි එකලාංගෙයි කොම්මෙ කමෙක්ගේ මච්ච කුලදුම්වන්ත රස්කලාංගේ.
1: بسم الله الرحمن الرحيم
0: رحمن وانت رحيم وانت الله باسم فلم فشاغنمي
1: الحمد لله الذي خلق السماوات والأرض وجعل الظلمات

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: මේ ෆාරුත් එකන් කරම්වානේ.
1: දුවහකු සිතංගරතා ලවයා මියුසික් අත් තියොන්න ලෝබි හදියාක බදල් කොල්ල විදානේ මිෆාරු මෙති ඒ ෆුරුස තිබේ ෆුලුන් එම්මේ ලෝබිවා එම්මේ ගයාවා ගඩි අහරුතකෙ වන්දෙන් ලෝයි බායකු අඩුවෙහි ටී ටයිම් රික්වෙස්ට් මිෆාරු කුඩ බදලකායකු එම්මේ කමුදා ලවතන් අඩුව හමුන් කොම්මෙ 30 මිනිටකුන් අලගුණු වෙන්කුරා සුවාතක ජවාබ් ෆොනුවා ಕೊಮ್ಮೆ ಸುವಾಲಕಿ ಎಮಹಕ ಕಂಡಾಳ ಹಾಸ ಹದಿಯಾಯ ಗಾಯಕುದ್ದೆ ಫಾಲಮೆ ತಿಬಾಗೆ ಇಲ್ಮಾ ತಿಬಾ ಎಮ್ಮೆ ಗಯಾವಾಲವತ ಮಿಫಹರು ಮಿ ಹದಿಯಾಯ ಹಮೆಯ ತಿಬಾ ಗೆಂಕುಸ್ತೆ ಫಾಲಮ ಕದಮ
2: ಅಬದುವೆಸ್ ಎಮ್ಮೆ ಗಾತುಕ

0: ද ෙ ත් හ ද ගුම රියම් ම ශෝග නි ස් අගුන්මගේ බෑවිරියක හුන් රිය ක් මේ හක දකාලන ුලා ලි් ම නාය ඉන කන හාල් නග
1: රග
0: බරාබර හම කොබ කුළතු ෆ්‍රෂ සිටීග මෝසුන් කියීන
1: මූසුන් නවිකෝ ලවනිද මියතුද රේගකම් දේජා දේරු වෙල්ලි කොට පතිස්වාන්නෙන් වෙහුන් එකමගේ හා බෝකොටන්නු
0: කොඩොකොඩක තුනිතුනි වාරය වෙහුණේ දෙ මේ දෙක්කොන් අවි දීපා
1: අවි දීහෝක දෙ මේ අරණක සෙව කොඩකම් බණ ගොතකම් ොති
0: ඒ ම රේගට තෝ තිකොළත්ති වේහෙම් ඔලනි
1: අක්කම කොල කන්නු වෙහේයේ
0: ඇහැන්ත
1: විහෙම වාවර කන්නු වෙහේ අස් දක්
0: එහෙම ඔන්ද කල නොවන්න ඒර මේ අරම් මෝසමෙක්ග හම ඔලවෙනනු ක ගද
1: බෝවාරයගද
0: වෑගදයි වැෑවරක් ගදේ ද කඩුතන් හම පුදයරක් ගද කොන් ඔලේ කම බණී හැමති සරහද වෙස් වෑගද යාමුන්දෙන් කඩුවස් කදවානෙතා ද මූසුන් ගෝස්වකෙන් එක කංකං නුකරේ තිබේක නොජයනක මේ රශ තෙරේ ගහම ගැමස්ත ඕකේ මෙයා මේ බලාලි හව මූසුම්ම වෙසින්ගේ හුදු සමාල වෙස් නැර ෆයි බොයි කාෆතුරුම් ෆිෂ්කෙන් ගාෆ් දාල තොඩ ඒ මිරේ ඉරෝස්සි හතෙක් ජහන්දේ එහෙම වෑහම බරක් ගද දු සාලිස් මෙල වෑ ගදවානි කමල්ලා ෆාකොන් හුදු සමාල වෙස් නැරි ෆමේ වනි එහෙම තිස්සර හද වෙස් සම වෑ බාරකොම් මෙවලෙන දෝ
1: වෑ ගද තංගොල එහා හානෝන
0: කොංගමෙගේ තිවලෙන් මෙ ගඩීග
1: එස් කමෙන් නොකර හමයිනි
0: අරාම් ගඩීක මිදිමා වේ දෝ ඕකේ අවිර් සයිබස් නේ
1: අවිර් සයින්නේ දෙම්මයක වර ගතයක් කෑගෙන මිදිමියක මජබූර් කොක්ගෙන් කේ
0: අද්ද මජබූර් කොක්ගෙන් මස් කෑවලෙන් තා
1: දැන් කාන් බැජි හෙලි දෝ
0: මේද නොකා ගොතන් හොරි දුව හෙදෙන්
1: කේමෙන් දුරු හමයිගේ කේ පහුන් අනෙක සාන්ජ හුණි
0: මජබූරි හාලතක අදමාවි එකල් බයින් හාලත වෙසන්න රම්ලාමින්න වෙස් වේ තිහෙන්ගේ නිකන් ගදිය මීල්කොන් කෑගෙන් හොට්ටෙස් කොමෙස් මීහක මජබූරු කුරුවාපද හාලතක හම ගෙන්දේ දෙෙන් ඒ බුර මා මීරු කායිච්චි දක්කෑගෙන් එහම කෙවේනේ අඟලන්න දෝ ඕකේ මේ ම එදි ෆමියල් ලව හාස කොල්ලාන
1: එදි ෆත්තියල් ලව හාස කුරාන් මිහාරු සැත්තෙලුළු මුග මසක්කත ගෝලේ තිංකුදි එතනු එම හාස කොල් ලීද දැන් අඩුහාමන දැරම්ම
0: ඕකේ තැංකිය වරබොට ලව ජහාල දේන ඉග වකි වෙලානම අද ඉන ඇඩිෆයි ලවය දිමුකුරින් ඉතුරු මෙසජ වෙස් දන්නවාල දේන මේ මෙසජ්ක මේ වනී කොබා එෆම් කුදින් කියීන ජහාලදී බහුසාම්ගේ බිනීමේ ෆිනිිෆෙම්මා එෆම් කුදින්නක් කාසකෝ ශහූගෙ මෙසජ මේ ශහෝ මේ ලවයෙන් නුෆෙනු නොයින්ගේ මේ නූ කරනග මේ ලව ෆේෂේ බය කිය මේ මලේ ෆේෂේ බෑ හඳන් කොල්ලා ෆලිෆොනුවාල්දේ බයින්ගේ එහෙම ඉනාගේ ලව් ප්‍රථම ජහල්දෙන්න

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM ඉෂා නමාද වගුතු
2: අල්ලාහ් අක්බර් අල්ලාහ්

අධි එවරෙම් බුණෙෆූුවේ එකලේගෆානුග අරිහම් මලායකතකු බාවා ලබ්වාාෆා නුවනී කීවගෙන් බාවයි. දන්නාශ තිමන් රස්කලාන්ගේ මලා එකතකු බාවාලෙබ්විෙනම කන්තවග නියා කඩඩි නිමිජ්ජයිහෙ. එබහී කෝෆා ලබ්වා එමෙන් නෙති පුරබ්බෑෆීහෙ. දෙං එ අ්ෆහු එවරෙන්න්නකම් මොහොලතෙන් නුදෙව්වාහුන්ටේ.

ති එහුන්තරින්ගේ එම මක් බුල් ෆන්නානුන්ගේ ලවත ඇගෙනි කිහාවරක ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනි කිහාවරකා

0: මුනිියවස් පිළවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි FM ටියුන් කොඳම්.
1: දිවෙහි FMමුන් එහුන් දෙරන්නා බද්දල් කොරණී
2: වරන් හාස හුෂයලුන් තෙරී ගෙස්ට ආර්ජේ
3: ගෙස්ටආර්ජයගතුග බද්ධ කුරා පරාතායකු තෆාතු මෞදූතක වාහක දක්කානුමගේ ෆුර්සත්
2: ගෙස්ට ආර්ජේ නුවදිහ එක මෙගහට්ස් දිවෙහි FMමු
4: ගෙස්ට ආර්ජේ බුරස් වෙද්දහ ගෙරේගෙනු අගඩි පනරෑග ස්ටඩියෝයිම් වගුතුමු

0: මිදෙන් වරන් හිතාම්වැරි ලෝබීගෙ හාදත බයන් කොල්දිය මොන්නනි මේ හාදත් මෙති මුලින් බදජයෆේ දුනියේග තිමන්නය මෙති ගොච්චක දිමාෆේ එගොච්ච දිමාව මි දිමාවී හරගෙ හිතා තිය හිතා ගුණීම එ ලෝබින් ආදාවගෙන් දෙන් දිමාවි කමකෙ එම එ කමකී කොබයකන් දෙන් පහතු කඩිතකුන් ඔනු ෆිලාන කොල පාපරේ
1: මාවට තප්සිලක දාකන් නැතිම වර මේ සරිහකොන් එබේගේ ಹಾಲತು ಬದವೆಜ್ಜಕ ಹಿತ ಹಿತ ಗುಳಿಜ್ಜಕ ಲೋಭೆ ಆಲಾ ವೆಜ್ಜಕ ಏವೆ ಐಸಾಮು ಅದಿಮೇಂಗೇನೆ ದೆಂ ವಾಗುವೆಂಗೇನೆ ಕಡಿಕೆಯಾದೆ.

පානු හිප්පවම් වී ඉස්වෙදිය මිසාලෙන් නැති උඩු තකායි බිං හෙද්දවි අල්ලාහු නුන් එහෙම් ෆරාතින් හිජි රිස්කු දෙවනී එකලාංගේ රිස්කු ලිබ්මකං එකලාංගේ බේනුම් වෙ බොඩිගෙනෙනු වෙතේ කලේග ෆානු විදාල් වාශ් ඉස්ලාම් වී එම්මෙ ෆුරතම මීහා කම් ගාවුම හම කෂවරුන් තිමං කලේග ෆානං අමුරු කුරවාෆාවේ අදි හම කෂවරුන් ශරීක කුරා මීහුන්ගේ තෙරෙන් කලේග ෆානු වෙ වඩා නුගන්නවාශේ.